දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සියලු දුක් දුම් නස්සින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දීදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක්වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කෝ

0: சுதிலே குவன் விதுலிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය සුදුල ගුවන්විදුලිය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
0: සුදිල

0: පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවක්
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දිව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම කායික සුවය මානසික සුවය චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස සුවඳ මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

පිංගතුන අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණේ මේ බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. සාමීනි භාග්‍යතුන් වහන්ස, අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා, ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා ඇහුවා. දැන් ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක් නේ. අපි පින්කම් කරනවා, පාසිකූල දෙනවා, 7 දවසේ පින්කම්, 3 මාසේ පින්කම්, මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි මේ පින් මිය පරලොවගේ ඥාතීන්ට ලැබෙනවද? ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක්. ජානුසෝනි මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, බ්‍රාහ්මණය, සුදුසු තැනදී පින් ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැති කියලා. එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී, නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බමුණට මේක තේරුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ ඊළඟට අහනවා, ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකද්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා මට විස්තර ඇතුව ඒක කියලා දෙන්න කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලොව ගිහිලා අපි හිතමු මරණ මංචකේ නිරේගාමි අකුසලයක් බලවත් වෙනවා. මතක තියාගන්න, මේ ජීවිතයේ හොඳට පින් කරගෙන කුණ ධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථජ්ජනෙක් නම් මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන්. ඒකට ධර්මී කියන කුසල් මැඩලන අකුසල් කියලා. මේ ජීවිතේ කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහර ලාවට ඔහු මේ ජීවිතේ කරපු කර්මයක් වෙන්න පුළුවන්, පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලොවගේ ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා, එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා, එයා නම් මෙහෙම තැනක ඇති, අතනට යන්නේ නැති, මේ වගේ තැනක ඇති, අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්. හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට. චුතූපපාත ඥානය කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින නුවණ. ඒකට කියනවා චුතූපපාත ඥාන. අන්නේ ඥානයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙනකොටම යා කර්මානුරූපී කොහෙද උපදින්නේ, එයා කොතනට ඇදිලා ගියේ, එයා මොන වගේ උපතක්ද ලබලා තියෙන්නේ. ඒක හරියටම බලන්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ, ජානුස්සෝනි යමෙක් මරණයට පත් වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමි කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේට වැටෙනවා. මේ අපාය යනකොටත් මතක තියාගන්න, දේශනාවල විස්තර වෙනවා. මේ සමහර විතාගෙන ඉන්න මේ අපාය යන අය දවස් 7ක් 7 දවසේ දානිවර වෙනකන් ওই කැරකි කැරකි ඉඳලා ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්නේ කියලා. බුද්ධ දේශනාවේ තියෙන යථාබතං නික්කිත්තෝ ඒවං නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන කියන්නේ බර ලිහිල් වෙන කතාවක් නෙමෙයි. ඒ වේගය ගැන කියන්නේ හිසේ තියෙන බරක් අතහැරියා වගේ මෙහෙන් පන යනකොටම, මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා. ඒ සැනින් පහළ වෙන චිත්තක්ෂණයක වෙනසයි තියෙන්නේ. චිත්තක්ෂණේ කියන්නේ අභිධර්මයේ විස්තර වෙන්නේ ඉතාම සියුම් කාලයක්. මේක අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක්, ඉතාම පුංචි වෙලාවක්, එහෙම ගත්තත් අපිට මැනගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එතකොට අපේ මේ කය අතහරිනකොට, මේ චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපාය පහළ වෙනවා කර්මානුරූපී. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ජානුසෝනි කෙනෙක් නිරේ වැටුණාට පස්සේ, නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තියෙනවා, ඔබ අහලා ඇති ඔය දේවදූත සූත්‍ර වගේ දේශන. එතකොට යම් කිසි කෙනෙක් එහෙම අපාය ඉපදුනාට පස්සේ එයාට මේ මනුස්ස ලෝකෙදී හැවත් එයාගේ කලින් දරුවෝ නැද, ඇයි මොකද කරන්නේ, ඒ අය මට පින්කම් කරනවද, අද මගේ 7 දවස නේද, මං දැන් මැරිලා මාස 3යි නේද, අද මගේ පින්කම නේද, අද මගේ උපන්දිනේ නේද, එහෙ පින් කෙරෙනවද, ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නැහැ. නිරේ වැටින්ච කෙනා හැම මොහොතකම
නිරිපල්ලං ඒ අකුසලේට අනුව ඒ අකුසලේ ගෙවෙන තාක් කල් අපායි දුක්විඳිනවා. ඒක මහා පුදුම දුක්සහිත අපායක්. ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රයේ බාලපණ්ඩිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ඝව බුදුරජාණන් වහන්සේ විස්තර කරන. එතකොට යම්කිසි කෙනෙක් නිරේ වැටිලා දුක් විඳිනවා නම් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඔන්න පින් ගන්න බැරි එක තැනක්. ඊළඟට මියපරලවගේ ඥාතිය උපදිනවා මැරිලා තිරිසන් ලෝකේ උපදිනවා. අපි ගම් බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතේ එළුවෙක් වෙන්න පුළුවන් ඌරෙක් වෙන්න පුළුවන් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු, මහන්තාවා මහත ශරීර ඇති සත්තු, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු, රස්ස කුඩා සත්තු කූමියෙක් වෙන්න පුළුවන් ඉතා පුංචි සතෙක් වෙන්න පුළුවන් අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්ත්වයෙක් වෙන්න පුළුවන් අමනුෂ්‍ය නෙමෙයි තිරිසංගත සත්ත්වය ගැන කියන්නේ. තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු, දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු. එතකොට මේ කොහේ හරි සත්ත්ව ලෝකේ යම් තැනක කර්මාන් රූපිය උපදිනවා. එහෙම උපදින්න පුළුවන් බුදුහාඳුරගේ කාලෙත්. ඔය සමහර බමුණු ගැන බුද්ධ දේශනාවෙම තියෙනවා මහා ධනවත් බ්‍රාහ්මණයෝ ඒ මරණයට පත් වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදුහාඳුරගේ දේශනාවල තියෙනවා. සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාවෙන් ඒ ඉඩකඩම්වලම ඉපදිච්ච සමහර තිරිසං ආත්ම ගැන සඳහන් වෙනවා. එතකොට අපි හිතමු තිරිසංගත සතෙක්. දැන් තිරිසන් සත්තුන්ට කෑම බීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදලා මිනිස්සු දෙන එකක් හරි මොනවා හරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවා ගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාඹගෙන ගිහිල්ලා ඒ තමන්ගේ කුසගින්න නිවා ගන්න ආහාරයක් කොහෙන් හරි හොයා ගන්නවා. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කර ගන්නවා. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක ගුහාවක් මොකක් හරි තමන්ට ඉන්න තැනක් තමන්ම ඒ සත්වයන්ට අනුරූපී ඔවුන් හදාගන්නවා. එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමෙයි. එහෙනම් තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනි කෙනෙක් මිය ගිහිල්ලා තිරිසන් අපායේ වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. අභව්‍යයි පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. එහෙනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහි පින්කම් කරලා පින් දුන්නා කියලා ඒ ආත්මය තුල නිරේ දුක් විඳින කාලේ යාට පින් ගන්නත් බෑ. තිරිසන්ගෙන් අපාය ඉපදිලා දුක් විඳිනවා නම් ඒ වෙලාවේ අපි ආව සිහි කර කර පින් දුන්නා කියලා ඒ වෙලේ යාට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මොහොතේ අපි දකින්නේ මොහොතේ ඉන්න ඔය පීනන මාළු මොහොතේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තුල තිමි තිමංගල තිමිර පින්දල නාග අසුර ගහන්දරව ඒ අමනුෂ්‍යයන්ගේ නම් ඒ තියෙන්නේ. තිමි තිමංගල තිමිර පින්දල නාග නාග ලෝකේ අසුර අසුර කියන්නේ එතන අපාය. මහා සාගරයේ මහ මොහොතේ දුක් විඳින සත්ත්ව කොටසක් ඉන්න අපායකටයි සතර අපායටයි අපි සතර අපාය කිපම් නිරය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය ඒක අපාය. ඔවුන්ටත් පින් ගන්න බැරි තැනක් ඒක. එතකොට ඊළඟට අපි හිතමු දැන් මේ දුගති පැත්තක තියලා මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා. ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යා කරපු පිනක් මතුවෙලා පිනක් බලවත් වෙලා එයා මරණින් මත්තේ මනුස්ස මව කුසක පිළිසිඳ ගත්තා. සමහර වෙලාවට යා මැරෙනකොටම ඒ චිත්තක්ෂණේම මව කුසේම පිළිසිඳ ගන්න නොවෙන්න පුළුවන්. තමන්ට සුදුසු මව කුසක් ලැබෙන තෙක් ඔහු යම්කිසි ආත්ම භාවයක් ලබනවා. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්වල මේ දීඝනිකායේ තියෙනවා ගන්ධබ්බ කියලා විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියලා කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැන.

විඤ්ඥානයක් තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නෑ කියලා. මේක තියෙන සංයුත්ත නිකායි බීජ කියන සූත්‍රය. එහෙමනම් අපිට පේනව විඤ්ඥානයක් යම් තැනක පවතිනවනං එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැදිච්ච විඤ්ඥානයක්. එකන පංච උපාදානස්කන්ධයක්මයි රූප වේදනා සංඥා සංස්කාරත් එක්ක බැදිච්ච විඤ්ඥානයක්, ඒ කියන පංච උපාදානස්කන්ධයක්මයි. එදකොට අපි ගමු මිය පරලව ගිය කෙනා තමන්ට කර්මාන් රූපය සුදුසු මවකුසක් ලැබුණට පස්සේ මවකුසේ පිළිසිඳ ගන්න. අපි හිතමු යා කාලයක් ඉඳලා මවකුසේ වැඩල දැන් පුංචි දරුවෙක් කියලා හිතමු. දැන් පොඩි ළමේ. දැන් එයාගේ පෙර ජීවිතේ නෑ දෑයෝ. එයා සිහි කරලා පින්දෙනවා අනේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු දෙකයි. අපි ගම මේ ළමයා දැන් ඉපදිලා මාස ගාණක් කියලා හිතමු. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු පහක් වුණා. එක්ක අපේ සීයා අපේ ආච්චි නැති වෙලා මේ අවුරුදු 10 15 කියලා අපි පින්කම් කරනවා. අපි ආව සිහි කරලා පින් දෙනවා. සමහර ලාවට ඒ දරුව අපේම නෑ දෑයෝ අතර කොහේ හරි ඉපදිලා ඒ ළමයාත් අපි වඩාගෙන යනවා කියලා හිතන පින්කම් වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නෙත් නෑ. මේ මං වෙනුවෙන් මේ කරන්නේ කියලා සමහර තයා ඉපදිලා. ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදිලා නම් එයා ඒ කාලය තුල යා වෙනුවෙන් කරන පින්කම් වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සූපත් වෙන්න පුළුවන් කමක් නෑ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගතිය යනවා, දිව්‍ය ලෝකේ යනවා. පින්තුනි එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා ආ මෙයා නම් බොහොම හොඳ උපාසකයා, මෙයා හරියට සීල් ගත්තා, මෙයා හොඳට පින් කරා, මෙයා නම් සුගතිය යන්නේ නැති කියලා අපි හිතනවා. සමහර ලාවට ගමේ ඉන්නවා සමහර ලාට බේබද්දෙක් වෙන්න පුළුවන්, මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා, බොහොම සැර පරුස කෙනෙක්, දානයක් දෙන්නේ නැහැ, පිනක් කුසලයක් කරන්නේ නැහැ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායමයි ඇත්තේ, ඔය මිනිස්සයා නම් දුගතිය ඇත්තේ, ඔය මිනිස්සයා ඉතින් කොහේ සුගතිය යන්නේ, අපි එහෙම හිතනවා. එතකොට ඒ හිතන්නේ අපි දන්න දේවල් වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා, ඒකේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපිට 100%ක් ඒ විදිහට කියන්න බෑ. මොකද අපි දන්නේ, අපි දකින්නේ, අපිට ඒ නුවණ නැහැ. අපිට තිබුණා නම් චුතූපපාත ඥානය, අපි හරියටම අන්න එහෙනම් අපි ඒ ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි ඒ දේ කියන්නේ. ඒ ඥාණයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කම් කරගෙන ජීවත් වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතයේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත් වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සිහි වෙනවා. කරපු පින්කමක් මතක් වෙන. සමහරලාට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. පෙර ජීවිතේ කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත් වෙනවා. එක්ක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදුගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදුගුණ මෙනෙහි කරා. ඒ මොහොතේ අර කරපු අකුසල යටපත් වෙලා අර බුදුගුණ සිහි කිරීමේ කුසලයේ බලවත් වෙනවා. ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනාවල ධනංජානි කියලා බමුණේ නිරේ යන්නම කර්ම හැදිලා ගිනිදල් පෙනිපෙනි අපායේ නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා සාරිපුත්ත හාමුදුරන්ගෙන් බණ ටිකක් අහන මරණ මංචකෙ. සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝලා අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දේශනකොට මරණාසන්න මොහොතේ හරි වැදගෙන බණ අහගෙන හිටියා. ඒ මොහොතේ හිත කුසලයේ පිහිටියා, පින බලවත් වුණා, මරණින් මත්තේ බඹලව ඉපදුනා. බ්‍රහ්ම ලෝකේ යන්න හිත සමාධිමත් වෙන්න ඕනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිතය පිහිටලා එකඟ වුණා. මරණයට පත් වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලෝ පහළ වුණා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රේ, බොහොම ලස්සන දිග දේශනාවක්. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බඹලව ඉපදිච්ච ආකාරය. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සදහැවතුම් බොහෝ පිරිසක් දැනුවත් කරන්නේ.
අපි කාටත් ප්‍රිය

0: යන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබ ඔබේ ආච්චි සීය වෙන්න පුළුවන්, ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අය ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා, මේ විදියට උපකාර කරා, අපිට මේ වගේ කාලෙ පිහිට වුණා, අනේ ඒ කෙනා දැන් අපිව දාලා යන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය, ඒක ලෝක ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට අයිති දෙයක්. ඒක ආර්ය සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි මේ දුක ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැතුව සමහරු හූ තියනවා, ඔළුව ගහනවා, ඇඟට පනිනවා, මරණාසන්න කෙනාව බදා ගන්නවා, කකුල් එල්ලිලා එක්කෙනෙක් කනනවා, අතේ එල්ලිලා තව කෙනෙක් කනනවා, ඔළුව බදාගෙන තව කෙනෙක් කනනවා. මේ මිනිස්සයාට මරණාසන්න වෙලාවේ පණ ගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇති වෙනවද කියලා ඔබ හිතන්. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමයෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා ධර්මයේ දන්න කෙනා අඩුම ගානේ කනට කරලා බුදුගුණ ටිකක් හරි කරපු පිනක් කුසලයක්, එහෙමත් බලවත් වෙන්න දෙයක් නැත්නම් ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණා. එක්ක පින් පොත කියවුණු අඩුම ගානේ අන්තිම කාලේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ළඟ ඉඳලා පිරිත් ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සලා පූජා කරවුණු, ඇඳේ ඉඳගෙන හරි පිරිත් ටිකක් අහනවා. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටවුණු. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගතිය යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පිං කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම් පිංකම් කරගෙන හිටපු සත්පුරුෂයෙක් කියලා හිතන්. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා, මරණ මංචකේ පිනක් බලවත් කරගෙන. ඒ පිනෙන් දැන් එයාට දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය භෝජන, දිව්‍ය සලුපිලි, දිව්‍ය රත, දිව්‍ය සේනා, එයාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙනවා. අර පිනේ විපාක නිසා පහළ වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ එයා කොහෙද ගියේ කියලා. අපේ ඥාතියෙක් නෝ, අපි දන්නේ නැහැ. අපි යා වෙනුවෙන් පින්කම් කරනවා. අපි මෙහි පාංශකූල දෙනවා, හත් දවසේ පින්කම් කරනවා, තුන් මාසේ පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා. අනේ අපේ මියගේ ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න, අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනින් යැපෙන නිසා නෙමෙයි. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු හිතාගෙන ඉන්නවා එහෙම, ওই දෙවිවරුන්ගේ සෙල්ලම් ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින් දුන්නේ නැත්නම් යාලට ওই දිව්‍ය සැපත් නැ. අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. පින්වතුනි, දෙවිවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසක්. හැබැයි ඒ අය පිනට කැමති, දන්නවා පිනේ විපාක නිසායි තමන්ට මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාදිට්ඨික දෙවිවරු, මිත්‍යා දෘෂ්ටික පිරිසකුත් ඉන්නවා තමයි, සම්මාදිට්ඨික පින් කැමති දෙවිවරු කෙනෙක් පින් දහම් කරලා, කුසල් දහම් කරලා, ධර්මානුකූලව ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු කතා වෙනවා, අනේ මනුස්ස ලෝකේ අසවල් අය මේ විදියට පින් දහම් කරනවා, ගුණධර්ම පුරනවා, ධර්මානුකූලව ජීවත් වෙනවා, අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා, ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවිවරු ආශිර්වාද කරනවා කියලා. එහෙනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒකේ පෙරලා ආශිර්වාද, ආරක්ෂාව, රැකවරණේ ලැබෙන්නේ අපිටමයි. පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවිවරු සතුටු වෙලා සාදුකාර දෙදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවවත්, අපේ පිනෙන් ඒ අය එහෙ සැප විඳිනවත් නෙමෙයි. පින් කැමති අයට අපි පින් දෙනවා. දැන් මනුස්සයන්ට වුණත් මෙහෙමයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්නවා පිනට කැමති සත්පුරුසය, කල්යාණ මිත්‍රයෝ, බොහෝම පිනට කැමති. අපි පින්කම් කරලා අපි ඒ අයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරනවා කියන්නේ ප්‍රේතයන්ට පින් දෙනවා වගේ එකක් නෙමෙයි. අපි ඒ අයට කියනවා, අනේ මම මේ විදිහට දානයක් දුන්නා, හරි ලස්සනට අපි පින්කමක් කරා. එක කියන අපි රුවන් ඇලිසෑයට ගිහිල්ලක් උදේ කිරිපිඩු පූජාවක් කරලා අපි කප්රුක් පූජාවක් කරලා මල් පූජ කරලා අපි හොඳට පින්කමක් කරා ඔයත් ඒ පින් අනුමෝදන් වේ. දැන් පිනට කැමති සත්පුරුෂයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා අන්න ඒ පින සතුටෙන් තමන් අනුමෝදන් වෙනවා චේතනාව තුළ. හැබැයි ඒ මොහොතේ අර අපි මියගිය ඥාතියෙකුට පින් දෙනකොට ඔහුගේ කුසගින්න නිවෙනවා වගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්න ඇති ඔහුට විපාක ලැබෙන්නේ. හැබැයි ඒක තමන්ගේ ජීවිතේට ඒ පින් අනුමෝදන් වීම පිනක් හැටියට බලවත් වෙනවා. බුදුහාඳුරෝ පෙන්වුවා පත්ති දාන පින් දෙන එකත් පිනක්. පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාදුකාර දීලා ඒ පින් අපි අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ? අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මිය පරලොව ගිය ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත අපායක ඉපදිලා ඉන්නවා. ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රේතයන් අතර සමහර ප්‍රේත නිජ්ජාම තන්නේක පාංශු පිසාච කුප්පි පාසික ගූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන ප්‍රේතයෝ ඉන්නවා. කුණු පාස කියලා මලකුණුවල ඕජා උරාබන අසූචි මලමුට්ට මේවැන් කුසගින්න නිවාගන්න උත්සාහ කරන ප්‍රේත කොටස් ඉන්නවා. සමහර ගොඩාක් විස්තර තියෙනවා මේ ප්‍රේතයෝ ගැන දේශනාව. අපි ඒ ඔක්කොම පැත්තක තියලා අපි ගමු. මේ ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයෝ ඉන්න. අන්න ඒ අයට ධර්මයේ කියන්නේ පරදත්තූප ප්‍රේතයෝ. පරදත්තූප ජීවිත. ඒ අය හැම වෙලෙම හිතනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි. අනේ අපේ නෑදෑයෝ අපිව සිහි කරලා අපිට දැන් පින් දෙයි. අනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරු. එහෙම හිත හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්නවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්න අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච ප්‍රේතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි මිය පරලොවගේ ඥාතියා වෙනුවෙන් පින්කම් කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා, සාදුකාර දීලා ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ අපි කරන පිනේ විපාක වලට අනුව ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ ඒක සදාකාලික දෙයක් නෙමෙයි මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුවයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්නේ. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය, ඔහුගේ හිතේ පැහැදීම, ඒ අනුව තමයි ඔහුට ඒක විපාක ලැබෙන්නේ. දැන් අපි හිතමු අපි ආහාර දානයක් දීලා පින් දෙනවා, සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මිය පරලොවගිය ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාදුකාර දීලා සතුටෙන් අනුමෝදන් වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැන් පූජා කරලා පින් දෙනවට පිපාසෙ සංසිඳෙනවා. ආහාර පාන පූජාවෙන් පිපාසෙ කුසගින්න සංසිඳිලා සාපිපාසා සංසිඳෙනවා. අපි සිවුරු පූජා කරනවා, පිරිකර පූජා කරන නැති බැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යාග කරලා පින් දෙනවා. අපි මිය පරලොවගිය ඥාතියා සිහි කරලා එතකොට ඒ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ අයට වස්ත්‍රාභරණ පහළ වෙනවා. එතකොට ඒ වගේ විමාන පහළ වෙනවා, වස්ත්‍රාභරණ පැම්පකුණු. ඒ පිනේ පිනට අනුවයි ඒක පහළ වෙන්නේ. හැබැයි ඒ පින මතක තියාගන්න පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමෙයි. පිනේ විපාක ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා. අන්න ඒ පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් අර තමන්ගේ අකුසලේ බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආයි මතු වෙලා ඒවා විඳවන්න වෙනවා. ආයි කාලෙකට පස්සේ හරි තමන්ගේ දරුවෝ නෑදෑයෝ ඒ අය සිහි කළ පින් දෙනකොට ආයිත් ඒ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත් වෙන තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන. ඒක මේ වගේ. දැන් මම ඔබට උදාහරණයක් කියන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාරේ යන කොහේ හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයසක ආච්චි කෙනෙක්. අපිද වයසක ආච්චි කෙනෙක් ඉන්නවා, තැටියක් තියාගෙන පාරේ හිඟා කනවා. මේ ආච්චි අම්මා දැක්ක ගමන් ඔබට මතක් වෙනවා අනේ අපේ අම්මා වගේ. සමහරට හිතෙනවා අනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරු හරි පුංචි අම්මෙක් හරි කවුරු හරි මතක් වුණා නැන්ද හරි මොකක් හරි කාව හරි කියලා මතක් වෙනවා. අපි හිතමු අපේ අපිට උදව් කරපු කෙනෙක්. අනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිටපු අම්මා වගේනේ. එහෙම මතක් දැන් තමන්ගේ මතක තියාගෙන අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් එහෙමනේ අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකලා මේ ඥාති සංග්‍රහය පින් දෙනවා කියන්නේ කෘතගුණ සැලකීම. මිය පරලොවේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙනවා. එතකොට අපි එහෙම හිතලා අනේ මේ මනුස්සයට උදව් කරන්න ඕන කියලා අපි ඔන්න අපි හිතමු අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පහසලයක් තිබුත් අපි කෑම එක දෙනවා. දීලා අපි ආයි හිතනවා ආයි හැරලා ආයි හිතනවා අනේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නේ. අපි හිතමු සමහරු නැති රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇතිවෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්දා වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනව හරි තියෙනවා නම් බිස්කට් හරි මොනව හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණාට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට තමන්ට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල් අර සමහර ලාට අර සල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්න අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියෙයිද? සමහරට අර බත් එක කහලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්නවා. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනේනවා. දැන් අර අතර දීපු සල්ලි වලින් අපි ගම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල්ට රෑට කෑම එකක් උප්පරිම දවස් 2ක් 3ක් දවස් 3 4ක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලොවේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම් පොකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා, ආයෙමත් පිපාසි දැනෙනවා, ආයෙමත් අර පෙර හිටපු අසරණ තත්ත්වෙටම ඒ ප්‍රේත අපාය වැටෙනවා. ඒ නිසා මිය පරලොවේ ඥාතීන්ට පින් දෙනකොට නිතර නිතර පින්කම් කරන්න. පින්වතුනි මතක තියාගන්න ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ බාප්පා, අපේ සීයා, අපේ අර සම්බන්ධතාවේ මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි හත් දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. තුන් මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්ද පින්කමත් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔය ඉඳ හිට පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන්දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවේ ඥාතිය සිහි කරලා පින් දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුවෝ පරම්පරා දෙකක් තුනක් යනකොට මැරිච්ච ආච්චිලා සීයලාගේ නමක්වත් දන්නේ නැහැ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන්න ඔබ ගෙදර පින්කමක් කරලා ඔබ ඔබේ මිය පරලොවේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු, ඔබත් එක්ක ළඟින්ම හිටපු, ඔබේ ජීවිතේට ගොඩාක් ලං වෙලා ඉඳලා මිය පරලොව ගිය, ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක් කෙරේ. ඒ අයගේ නම් ටික තමයි මතක් කියලා ඒක ලියලා පින් දෙන්න. හැබැයි ඔබ දන්නේවත් නැහැ ඔබේ අත්තා, මුත්තා, කිත්තා, පනත්තා මේ પરම්පරා ගානකට එහා නැදයි. ඔබ දැකලත් නැහැ, දන්නෙත් නැහැ, ඒ අය මතක් කරන්නෙත් නැහැ. එහෙමයි හිටියා කියලාවත් අපි දන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්න අද අපි මේ සිහිපත් කර කර පින් දෙන නෑදෑයෝ තව પરම්පරා දෙකක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඊයත් ඔය වගේ අමතක වෙලා යනවා. හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත් අකුසලයක් බලවත් වෙලා ප්‍රේත අපායකට වැටුනොත් අවුරුදු දහස් ගණන් ප්‍රේත අපාය. සමහර ප්‍රේතියෝ ගැනතිනවා බුද්ධාංකුර ගනම් ප්‍රේත ලෝක දුක් විදිනවා සාපි පාසාවෙන්. ඒ අයට පින් දෙන්න කවුරුවත් නෑ, ඒ අයව සිහිපත් කරන්න කවුරුවත් නෑ, කිසිම ඥාතියෙක් නෑදෑයෙකුට ඒ අය ගැන දන්නේවත් නෑ, මතක් කෙන්නේවත් නෑ. ඒක තමයි සංසාරේ භයානකකම. අන්නේ නිසා අපි මේ මනුස්ස ලෝකේ අපි අවුරුදු 50ක් 60ක් 70ක් අද කාලේ උපරිම 100ක් හිටියා කියලා හිතන්. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබුණේ. දැන් ඒ ආයුෂ අඩු වෙලා දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 75යි ඔය වගේ අතර. කලාතුරකින් කෙනෙක් අවුරුදු 80ක් 90ක් 100කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩිපුර ලෙඩ ගන්න එක තැන් වෙලා එක් තැන් වෙලා එක තැන මල මුත්‍ර කරන බොහෝ දුක් විඳගෙන බොහෝ දෙනෙක් ඒ අන්තිම කාලේ බොහෝ ආවිෂක් වින්දනය කර ජීවිතේ ඉන්නේ. එතකොට හැබැයි අපි අවුරුදු 100කට අඩු ආවිෂක් අද මිනිස්සු ජීවත් වුණාට මිය පරලව ගිහිල්ලා ඕපපාතිකව ප්‍රේත ලෝකේ උපදින ප්‍රේතයන්ගේ ආවිෂ සමහරු අවුරුදු දසදහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් ප්‍රේත අපාය සමහරු බුද්ධාංකුර කීපයක්. දැන් ඔබ අහලා ඇති අර බිම්බිසාර රජුරුවන් ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම ගැන දේශනාවක් තියෙනවා තිරෝකුඩ සූත්‍රය කියලා බුද්ධ දේශනා අතර ඔබ ওই දේශනාව අහලා ඇති. ඒකේ සඳහන් වෙන්නේ බුද්ධාංකුර හතරක් ප්‍රේත ලෝකේ. මේ කල්ප 90කට පෙර නෑදෑයෝ. ඊයෙ කල්ප 90ක්ම අපායම පැහිලා දුක් විඳලා අපායම දුක් විඳා. පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න සූදානම් කරපු දාන වස්තුවක් හොරා කාලා මංකොල්ල කාලා සාංගික දාහනේ මංකොල්ල කෑමේ විපාක. කල්ප 90ක් අපායේ පැහි දුක් විඳා. ඊට පස්සේ බුද්ධාංකුර හතරක් ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ හැටියට විඳෙව්වා කියලා. කකුසඳ බුද්ධ ශාසනයේ තපායි පින් ගන්න බෑ. කෝණාගමන බුදුහාඳුරු පහළ වුණා ඒ කාලේ ප්‍රේත ලෝකෙ පිං ගන්න බෑ සාපිපාසාවෙන් දුක් විඳා. කාශ්‍යප බුදුහාඳුරු පහළ වුණා එතකොටත් අර ප්‍රේතයෝ තාමත් ප්‍රේත අපායෙම දුක් විඳිනු. ගෞතම බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ තමයි අන්න තමන්ගේ කල්ප 90කට පෙර ඥාති සම්බන්ධයක් තිබ්බ බිම්බිසාර රජුරු වේලුවනේ හදලා මහා පිංකම් කරලා පින් දෙන වෙලාවේ ඔය පිං ගන්න බලාගෙන හිටිය අර ප්‍රේතයෝ ටික. හැබැයි බිම්බිසාර රජුරුවන් මහා පින්කමක් කරලා වේලුවනේ පූජා කරලා මහා දාන දුන්නාට රජුරුවන්ට ඥාතීන් සිහි කරලා පින් දෙන්නේ දාමතක වුණා. බලන්න සමහර කර්ම කියන්නේ සමහරුන්ට ලොකු පින්කම් කරනවා පින් දෙන්න අමතක වෙනවා. අර ඥාතීන්ගේ අකුසල විපාකෙට ඒක අමතක වෙලා යනවා. එදා අර ඥාති ප්‍රේතයෝ කලබල වුණා, අනේ අපි අදවත් අපිට පින් ගන්න බැයි නම් කවදානම් අපි මේ ප්‍රේත අපායෙන් මිදෙන්නද කියලා රජ්ජුරුවන්ට දැනෙන විදිහට මාලිගාවේ යම් යම් කලබල කරා කියන එදා රාත්‍රී. රජ්ජුරුව පසුවදාම බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ සිහිපත් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ මහන්ස, ඊයේ දවසේ මං කොච්චර ලොකු පිනක්ද කරේ. මගේ රාජකීය උයන කොටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගිකව පූජා කළ මහා දම්පින්කම් කරා. නමුත් ඊයේ රාත්‍රී මං නිදාගන්න ගියාම මාලිගාවේ මහා භයානක හඬවල් සද්ද ඇහෙනවා. මගෙන් යම් වැරැද්දක් අඩුවක්වත් උනාද? ඇයි මට මෙහෙම වුනේ කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දැක්කා කාරණේ. උන්වහන්සේ අවබෝධ කරගෙන රජ්ජුරුවන්ට කියන, රජතුමනි, රජ්ජුරුවන්ගේ කල්ප 90කට පෙර සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටියා. රජ්ජුරුවන් ඊයේ කරපු මහා පින්කමේදී ඒ මියපරලවගේ ඥාතීන් සිහිපත් කළ රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වෙලා ඒ නිසා වුන් කලබල වෙලා ඔය යම් යම් සද්ද ඇති කරේ ඔබව දැනුවත් කරන්න. ඒ පින් ඉල්ලන්න පින් ගන්න බලාගෙනයි ඔවුන් ඒ දේ කරේ. රජ්ජුරුවන් බුදුරජාන් වහන්සේ දීර්ඝ කතාවක් ඒ විස්තරය කරාට පස්සේ රජතුමා බුදුහාඳුරන්ට වැඳලා කියනවා, ස්වාමිනී එහෙමනම් හෙට දවසේ ඉඳන් දින 7ක් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දානීයට මාලිගාවට වඩිනසේක්වා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස දවස් 7ක් මං එක දිගට පින්කම් කරලා දම් පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. බුදුරජාන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවෙන් එදා මාලිගාවේ දානීයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානෙන් රජ්ජුරුවන්ට පේන්න සැලැස්සුවා ඥාති ප්‍රේතයෝ ටික පින්ගන්න බලාගෙන ඇවිල්ල ඉන්න ප්‍රේතයෝ ටික බුදු හාන්තුර අධිෂ්ඨාන කරල අනිත් අයට පේනෑ රජ්ජුරුවන්ට බුද්ධ අධිෂ්ඨානය පෙවුණ ඇට සැකිලි වගේ ඇගේ මස් කඩා හැලෙනවා විරූපී වෙච්ච සමහරු කුසගින්නේ පපුුවට ගහගන්න ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා විලාප දෙනවා එක රොත්තට ඥාති පරම්පරාව බුදුරජාණන් වහන්සේ වද රජතුමනී දානය පූජා කරනකොට හිතන්න ඉදම් මේ ඥාතී නං හෝතු මේ දාන මේ පින මගේ සංසාරික ඥාතීට අනුමෝදන් වෙලා ඔහු සුවපත්තේවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පැම් පූජා කරද්දි හිතන්න මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔහු සුවපත්තේවා සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කරලා පින් දෙනකොටත් ඥාතීන් සිහි කරලා පින් දෙන්න රජතුමා බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් අනේ මගේ සංසාරික ඥාතීන් කල්ප ගණන් සසර ඥාතීන් වෙච්ච මේ පිරිස සුවපත් වේවා කියලා එදා දානීය පූජා කරලා පින් දෙනකොට අර ඥාති ප්‍රේතයන්ගේ කුසගින්න සංසිඳිලා ආහාර පාන පහළ වුණා කියලා පැම් පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ පිපාසි සංසිඳුණ පැම් පොකුණු පව පහළ වුණා වුණා සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඔවුන්ට වස්ත්‍ර පහළ වුණා විමාන පහළ වුණා සැප සම්පත් පහළ වුණා දින හතක් මේ වගේ පින්කම් කරා. ඒ පින් බලවත් වෙලා වුන් ප්‍රේතාත්මිනුත් අත මිදිලා පින් බලවත් වෙලා ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඊළඟට තමයි දැන් අපි ගමු මේ සමාජයේ තියෙන මේ පින ගැන තියෙන එක එක වැරදි අදහස්. සමහරු ගෙදර පින් දෙන්න හොඳ නැද්ද කියලා අහනවා. නැත්නම් පාරට ගිහිල්ලා එක්ක කොහේ හරි එළියට ගිහිල්ලා පින් දීලා ආයෙට එන්නේ. ඒ නිසා මේ වගේ වැරදි අදහස් වැරදි මතවාද පින්තුනි අපි පින් දුන්නා කියලා පින් ගන්න බලාගෙන ඉන කිනාමී ගිය අස්සේ නතර වෙනව නෙමෙයි. ඒ ප්‍රේතයා යොදුන් ගාහනක් ඈත හිටියත් වෙන කොහේ හරි ඉපදිච්ච කෙනෙක් වුණා. අපි හිතමු පිට රටක මැරිච්ච කෙනෙකුට අපි අපේ නෑදෑයි විදේශ රටක මිය ගිහිල්ලා. අපි ආ සිහිපත් කළ පින් දෙනකොට එයා ඇවිල්ලා මේ අපේ ගෙදරට රිංගගෙන නතර වෙනව නෙමෙයි. ඒ නිසා එයා කොහේ හිටියත් අනේ සාදු සාදු කියලා අපේ දරුව අපේ ඥාති මගේ හිතවත්තු මං වෙනුවෙන් පින්කම් කරනවා කියලා ඒ අය ඒක අනුමෝදන් වෙනවා. මේ මිනිස්සු හැටියට අපි දකින්නේ දැන් අපිට තියෙන ඕලාරික කය. අපේ ඕලාරික කයත් එක්ක අපි සීමා වෙලා තින අපේ ඇහැට පේන පරාසයක් තියෙන අපේ කනට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. අපේ මේ ශරීරයත් එක්ක මේ ඇස කන නාසය දිවකය මනසත් එක්ක අපි දකින විඳින මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු අපිට යම් සීමාවක් තුල අපි ඒව දකින්නේ අහන්නේ විඳින්. හැබැයි ඕපපාතික සත්වයන්ට ඒ අය චේතනාවත් එක්ක අරමුණු වෙන. අපි ඒ අය ගැන හිතලා පින් දෙන්න සූදානම් වෙනකොට ඒ සැනින් ඒ අයට අරමුණු වෙනවා. ඒ අය කොහේ හිටියත් ඒ දිහා බලාගෙන ඒ පින් ගන්න පුළුවන්. දැන් දෙවියරුන්ටත් එහෙමයි. අපිට ආයි දෙවියන් දිව්‍ය ලෝකේ හිටියත් යොදුන් ගණන් ඈත දිව්‍ය තලයක හිටියත් අපි දෙවියනුන්ට අපි කරපු පින්කම් සිහි කරලා පින් දෙනකොට ඒ අය කොහේ හිටියත් ඒ අය සාදුකාර දීලා සතුටින් ඒක අනුමෝදන් වෙයි. මේ ඕපපාතික සත්‍යයන් හා ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය අප සාමාන්‍ය පෘථජන මිනිස්යාට මේක ගැටලුවක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මහණෙනි මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන එක කාරණයක් තමයි ඕපපාතික සත්වයන් ලෝකේ නැත කියලා යමෙක් දෘෂ්ටියකට එනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. දැන් සමහරු පිළිගන්නේවත් නැහැනේ. සමහරු හිතනවා දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මෙහි කියන කොටසකුත් ඉන්නවනේ. කෙනෙක් හොඳට වාහනයක සැපස ලස්සන්ට ඇඳලා පැලඳලා සැපවත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් දැක්කොත් භෞතික වශයෙන් එයා ඇතුලෙන් විඳවනවා වෙන්න පුළුවන්. පිටින් පේනවා ලස්සනට ඉන්නවා, ලස්සන යාන වාහන තියෙනවා, සල්ලි අතේ තියෙනවා, දේපල තියෙනවා. දුප්පත්ම අසරණ මිනිස්සෙ සමහරව ධර්මයේ දන්නේ නැතිකම මේ දුප්පත්කම නෙමෙයි. කෙනෙක් එයා දිහා බල්ලා හිතනවා ආම් බලාපල්ලා ඔන්න දිව්‍ය ලෝක. ඔయిత වඩා ලෝකයක් නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. සමාල්ලාට දුක් විඳින අසරණ අන්ත දුක් මනුස්ස ලෝකේ අපායවල වගේ දුක් විඳින මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දිහා බලලා බලාපල්ලකෝ ඔయిత වඩා අපායක් නැහැ කියන. ඒ දෘෂ්ටියට ආවොත් මතක තියාගන්න වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඕපපාතික සත්වයන් නැත කියලා දෘෂ්ටියකට ආවොත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේතාපායවල, නිරේවල් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණාට ඒව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා අපිට පෙන්නපු දේවල්. හැබැයි ඒක අපිට දැක ගන්න පුළුවන්. ඒ දැක ගන්න පුළුවන් විද්‍යාත්මක උපකරණකින්වත් දුරේක්ෂකින්වත් ගිහිලා කාගෙන් හරි දේවාලකින් පේනයක් අහලවත් නෙමෙයි. අපිට ඒක දකින ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භාවනා කරන්න. භාවනා කරලා හිත එකඟ කරගන්න. සමාධිය උපදව ගන්න. සමාධිය දියුණු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චුතූපපාත ඥානය උපදවන්නේ මෙන්න මේ විදිහට. දිබ්බ චක්කු දිවස් ඥානය උපදවන්නේ මේ විදිහට. දිබ්බ සෝත දෙවියන් බ්‍රහ්මයන් පවා කතා කරන දේවල් අහන ඒ හැකියාව උපදවන්නේ මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ අපිට ඒ සියලු ඥානයන් ශ්‍රාවකයන්ට උපදවන හැටි පෙන්වුවා. බුදුහාඳුරු විතරක් නෙමෙයි මේ ශාසනය තුල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභී බොහෝ පිරිස ඒ ධර්ම මාර්ගේ වඩලා ඒ ඒ ඥානයන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒව අවබෝධ කරගෙන ඒව දැක්කා. ඒ නිසා ඒ සද්ධාව කියන එක මේ ලෞකික සම්මාදිට්ඨියට එනවා කියන ලේසි දෙයක් නෙමෙයි. කර්ම කර්මඵල විශ්වාසෙ, පින්පව් ගැන විශ්වාසෙ, ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. අන්න ඒ නිසා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙන මේක මේ ප්‍රායෝගික මේක ධර්මානුකූලව අපිට සූත්‍රකින් බුද්ධ දේශනාවකින් ගලපන්න බැරි වුණත් මිය පරලවගේ ඥාතීන්ට ගෙවල් දොරවල් වල පින් දෙනකොට මතක තියාගන්න අපි ලොකෝ පිනක් කරපු වෙලාවක පින් දෙන්න. නම් කිය කිය අඬ ගහලා හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අපි හිතමු ස්වාමින්වහන්සේලා වඩම්මලා දානයක් දෙන. අන්න ලොකු පිනක්. ගෙදර බණක් කියනවා අන්න ලොකු පිනක්. එයා වෙනුවෙන් කරපු පින්කම. එතකොට ඒ වගේ ගෙදර හරි පිටදි හරි පන්සලට ගිහිල්ලා හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අපි අර හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නැ උදේ නැගිටලා දත් මදින්න කොටත් අනේ අපි නැති වෙච්ච තාත්තා මේ පින් අරගෙන සුවපත් වේවා. මොකද්ද පින් අර දත් මදින එකද? මූණ හොදන කොටත් හිතනවා. නාන කොටත් පින් දෙනවා. බත් කන කොට පින් ආන ගත්තකම් මතක් වෙනවා. අනේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැති වෙච්ච ආච්චි කොහේ ඉන්නවද දන්නේ බාප්පා කොහේ ඉන්නවද දැන් මතක් කියලා පින් දෙනවා. ගේ අතු ගන්න කොටත් පින් දෙනවා. රෙදි හොදන කොටත් පින් දෙනවා. පුටුවේ වාඩි වෙලා ඉන්නකොට මතක් වෙනවා. වාහනේ යනකොට මතක් වෙනවා. එතකොට මේ වගේ මේ දවස ගානේ සිහි කර කර කන බොන වෙලාවටයි වැසිකිළියේ ඉන්නකොටයි මිදුලතු ගන්නකොටයි මකුළු දැල් කඩනකොටයි මේ මියගේ ඥාතීන්ව සිහිපත් කර කර හැම වෙලෙම නම් කිය කී අඬ ගගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක්. දැන් අපි හිතමු ඕනම කෙනෙකුට නිතර කතා කර කර අඬ ගගහ එන්න කිය කී කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක්. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලාවෙම අවබෝධයක් තුල පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝකයේ ඥාතීන්ව සිහිපත් කළා නම් වශයෙන් පින් දෙනවා වගේම හැම වෙලාවෙම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාතීන් ඇද්ද ඒ අයත් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා එහෙම කියලා පින් දෙන්න. පින්තුනි මේ ජීවිතේ අපි සමහර ලාවට අපේ අම්මා ගැන හිතලා පින් දුන්නට අම්මා දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්. සමහර ලාවට ඔබේ මියගිය තාත්තා ආයි මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. සුගතියක ඉන්නවා වෙන්න පුළුවන්. එයා පින් ගන්න අවශ්‍ය නැති හොඳ පින් බලවත් වෙච්ච ආත්මයක ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පෙර ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ආත්ම ගණන් ඔබේ අම්මවරු වෙච්ච අය, පෙර සංසාරේ ඔබේ පියවරු වෙච්ච අය, ඔබේ ඥාතීන් වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ අර ජානුස්සෝනි බමුණට කියනවා. එතකොට මේ බමුණට මේ කතාව කියනකොට ඒ දේශනාවේ තියෙනවා බමුණ ඔහුට හිතෙනවා අනේ ඉතින් එහෙමනම් අපි ඒ දෙන පින් ගන්න බැරි වුණොත් ඒ පින් අහක යනවද කියලා. ඔහු ඒ ප්‍රශ්නේ ආයෙමත් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙද්දී ඒ ඥාතියා එහෙනම් පින් ගන්න බැරි සුගතියක හරි වෙන තැනක හරි ඉපදිලා නම් ඒ දෙන පින් අහක යනවද කියලා හැදුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාති වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒකට හේතු අපි මේ ජීවිතය අලුතෙන් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ අම්මා නොවෙච්ච කෙනෙක් හොයන්න නෑ කියලා අනමතග්ග සංයුක්ති පෙන්වයි. අපිට තාත්තා නොවෙච්ච කෙනෙක්, දරුවෝ නොවෙච්ච කෙනෙක්, සසර ඥාති නොවෙච්ච කෙනෙක් මේ සංසාර ගමනේ දිහා බලනකොට හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු පිරිසක් අපි. ඒ නිසා අපේ පින් ගන්න බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් සසරේ අපිට දෙමව්පිය වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා පින් දෙනකොට සියලු සංසාරගත ඥාතීන් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟට ගාථාව කියලා අර ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ කියන මේ ගාථාව කියලා පින් දෙන්න. ඒක ගෙදර පින් දුන්නා කියලා මේක මේ ගෙයි පින් ද එහෙම එකක් කොහෙවත් නැහැ. ඔබ බුදුන් ඇඳලා මල් පූජා කරලා පින් දෙනකොට දෙවියන්ටත් ගාථාව කියලා මියපරලෝකේ ඥාතීන්ටත් පින් දෙන්න. ඒ විදිහට පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න, මියපරලෝකේ ඥාතීන් සිහි කරලා පින් දෙන එක පින්වතුනි යුතුයකමක්, ඥාති ධර්මයක්. සිංගාලෝවාද සූත්‍ර බුදුහාඳුර පෙන්වන දරුවන්ගේ යුතුයකමක් තමයි තමන්ගේ දෙමව්පිය ඥාතීන් මිය ගියාට පස්සේ ඒ අය සිහි කරලා පින්කම් කිරීම. ඒ නිසා සම්මා දිට්ඨියෙන් යුක්තව බුද්ධිමත්ව පින් දහම් කරන්න. එක එක සමාජයේ එක එක කෙනා එක එක දේව හොඳ නැහැ. එයා දන්නෙත් නැහැ ඇයි ඒ හොඳ නැත්තේ කියලා. එක එක මතවාද මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජි පුරාම පැතිරිලා. කාලයක් යනකොට මිනිස්සු ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන ඒක පරම්පරාවෙන් කරේ තියාගෙන අරගෙන යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේක ධර්මයට එකඟද නැද්ද කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් පින්දහම් කරන්න දක්ෂ වෙන. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී පින්දහම් බලවත් කරගෙන දාන ආදී පින්කම් සිදු කරමි. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී පින්දහම් බලවත් කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න, ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දාන

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යම්කවා
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

නාරා මූල මහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණ වටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකිනවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නේ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියනවා. සාදු සාදු.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්කය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: Juan Vidulia.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙළ සිනාවන්ද?

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවත්
1: සුදිලි කුවන් මිදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්ප

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්
1: සුදිලේ ගුවන් විදුලියේ

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.

0: சுதில ஒன் விதுலிய
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

පින්නත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පඬිත වග්ගය.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

0: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රංසිමිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්
1: සිදිලකුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය
4: සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සුදිලේ ගුවන් විදුලියයි.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළවන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පව.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට උන පිටදුන් බෝධින් වහන්සේට පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට උන බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන්

පින්වත. පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි. නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමි. ධම්මපදය යමකෝ.
1: ආරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා අට නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ පස් දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රීතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රීතියගෙන් විමසනවා. විමසනකොට පිඟුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රීතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
2: සුදුලගුවන් විදුලිය සමගයි ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්නත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්
1: සුතිර කුවන් පෙතලිය.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මෙ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේමය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: යාළුවනි, දිනපතා 5:00 සිට 5:06 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: මේ ඔබ රැඳී සිටින්නේ සුදුල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකව
1: සුදිල ගුවන්විදුලියේ සමගයි ඔබ රැඳී සිටින්නේ මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

ජලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattavu pūjā dravyan buddha perahærin budu buddha sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යදෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැමදිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: නියකපන අවිපිදීමේ විපාක පහ නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා බොහෝ දැසිදස්සං ලැබෙනවා ගව අශ්ව සම්පත් ලැබෙනවා ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා බත් පිසින්නන්ද ලැබෙනවා මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන් බොහෝ දැසිදස්සං ලැබෙනවා ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා බත් පිසින්නන් ලැබෙනවා තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පල රස විඳිමින් සිටියා
1: බඳුය. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලෙන් ගුවන් විදුලියේ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

వనబమర మలసేలా ప్రియమాయనవ.

Vanna vanna da malakela piyava.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනේ එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනේ ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුව ලැබෙන්න ඉන්නවා. ඒ දරුව ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුලදීම ඒ දරුව මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා. මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම මිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්න, එහි අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකෙන් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවක් පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක් ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින් ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින් දිව මිනිස් සැප සම්පත් විඳිමින් ඒ ආනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින් තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කම ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතයේ තුලින් පින්තුණු මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කම ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදුලගුවන් බුදලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කර

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර